0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත්, වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න. වැඩිදුර දැනගැනීමට vic.gov.au/kimderwitha පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM. Hear the difference. Hear the world. 3ZZZ, 92.3 FM.
3: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: සෙනසුරාදා සිංහල සංග්‍රහය.
1: පෙරටම ඇදෙන විටගල් බොරළු හමු වුණේ විරුවන් කවදාද ඒ නිසා නැවතුනේ. දහසක් එක්ව ජයටැඹ සොයා යන දිනේ ජයපැන් පමණි සරත්තස නිවන ඔසුබුනේ.
2: ශනිදා ශනිදා ශනි
3: සාදය
2: සාදය.

0: ශනිදා සාදය ආරම්භ කළේ දයාන් විතරණ. හිතවතුනි, සමාජය වෙනස් වෙමින් තිබෙනවා. අපට ඒ බව පේනවා. ඉක්මනින් නොවුනත් ක්‍රමක්‍රමයෙන් අපි හරි පැත්තට යමින් ඉන්නවා. මේ ඒ ගැන කතාවක්. මේ කියන දවසේ විශාල වැස්සක් වැටෙනවා. උදෑසන බස්සතය මහා වැස්සේ ඉදිරියට යනවා. බස්සතයට ඉස්සරහින් මෝටර් සයිකලයක් යනවා. වැස්සේ තෙමීගෙනම තාත්තා කෙනෙක් පුංචි දරුවෙක්ව මෝටර් සයිකලයේ ඉස්සරහා වාඩි කරවගෙන බොහොම අමාරුවෙන් ඔහුව වහගෙන යන්නට උත්සාහ කරනවා. බස් එකේ යන අය මේක දකිනවා. මේ වැස්සේ තෙමීගෙන යන තාත්තයි පුංචි දරුවයි දකින බස් රථයේ රියදුරු මහත්මයා මෝටර් සයිකලයට ඉස්සරහින් බස් රථය නවත්තනවා. රියදුරු සහායකයා බැහැලා ගිහිල්ලා තාත්තට කියනවා, දරුවා දෙන්න අපි බස් එකේ අරගෙන යන්නම් කියලා. තාත්තා කැමති වෙනවා. රියදුරු සහායකයා පුංචි දරුවව වඩාගෙන බස් රථයට ගෙනත් වාඩි කරව ගන්නවා. තුවායකින් ඔහුව පිස දමනවා. තාත්තා බස් එක ඉස්සරහින් මෝටර් සයිකලය පැදගෙන යද්දී බස් රථය ඔහුට පිටිපසින් හෙමින් සැරේ ධාවනය වෙනවා. මොන්ටිසෝරි පාසල ළඟදී තාත්තා දරුවව බස් රථයෙන් බස්ස ගන්නවා. මේ තමයි පිබිදෙන සමාජයක ලක්ෂණ. සහකම්පනිය තියෙන මිනිස්සු බිහිවෙන්න ඕනේ සමාජයක් ලස්සන වෙන්නට නම්. අනෙකාගේ වේදනාව දැනෙන මිනිස්සු බිහිවෙන්න ඕනේ සමාජයක් ගොඩනැගෙන්නට නම්. මේ ගොඩනැගෙමින් තිබෙන්නේ ඒ සමාජය කියලයි අපට හිතෙන්නේ. කරදරයක වැටිච්ච මිනිහෙක් දැක්කාම, කරදරයක වැටිච්ච කෙනෙක් දැක්කාම අහක බලාගෙන යන පුරුද්දෙන් අයින් වෙලා පුංචි හෝ උදව්වක් ඔවුන්ට කරන්න පුළුවන් නම් ඒ තමයි මනුස්සකම. ඒ තමයි සමාජයක් ගොඩනැගීමේ ලක්ෂණ. ගොඩනැගෙන සමාජයක් කියන්නේ සුන්දර සමාජයක්. ගොඩනැගෙන සමාජයක් කියන්නේ අනාගත බලාපොරොත්තු දල්වන සමාජයක්. හිතවතුනේ, ඒ නිසයි මම කිව්වේ ක්‍රමයෙන් ටිකෙන් ටික හරි අපේ සමාජය හරි පැත්තට ගොඩනැගෙමින් යනවා. ඔබත් ඒ ගොඩනැගෙන සමාජයට පුංචි තල්ලුවක් හරි දෙන්න. මොකද හැදුනොත් මේ අපි හැමෝගෙම රට නිසා.
1: ශනිදා සාදය.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: ජීවිතයට හිමිවන එක පුංචි අවස්ථාවකට පුළුවන් අපේ ජීවිත අපි නොහිතන අන්දමින් උඩු යටි කුඩු කරවන්න. ඒ වගේමයි ඇතැම් අවස්ථාවන් නොලැබී යම තුළිනොත් ඔබ නොහිතන අන්දමේ විශාල වෙනසක් ඔබේ ජීවිතයට ඇති කරන්න පුළුවන්. මේ කතාව මෙහෙම කියනකොට මගේ මතකය දිව යනවා 2019 අවුරුද්දට. ඒ ජනාකීර්ණ ඉන්දියාවේ කල්කටා දුම්රිය ස්ථානය. සුපුරුදු පරිදි රැකියාවට යමින් සිටි අතීන් චක්‍රපූර්ති නම් තරුණ ඉංජිනේරුවරයාට පසෙකින් හරි අපූරු ගීතයක් ඇහෙනවා. ඒ භාරතීය ගීත කෝකිලාව ලතා මංගේෂ්කාර්ගේ සුමියුරු ගීතයක්. මේ මිහිරි ගායනයෙන් මුසපත්තුණු අතීන් ගීතය වීඩියෝ කරගන්නවා වගේම එය සමාජ මාධ්‍යට මුසු කරනවා. දවසක් ඇතුළත ඉන්දියාව පුරා සංසරණය වන ගීතය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙකු හා සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුණු හිමේෂ් රශ්මියා හට නරඹන්න ලැබෙනවා. මේ වීඩියෝවෙහි ගීතය ගායනා කරන කාන්තාව සමගින් ඔහු ගීතයක් ගායනා කරන්න තීරණය කරනවා. දුම්රිය ස්ථානවල ගීත ගායනා කළ රානු මොණ්ඩාල් බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායිකාවක් බවට පත්වෙනවා. ඇගේ ජීවිතය අංශක 360කින් වෙනස් වෙන්න හේතු වුණේ ඇයටත් නොදැනී ඇගේ ජීවිතයට හිමි වූ එක පුංචි අවස්ථාවක්. ඒ අවස්ථාව පුංචි අවස්ථාවක් නෙවෙයි, ඇගේ ජීවිතයම කනපිට පෙරලන තරම් සමත්තුණු අතිමහත් විශාල අවස්ථාවක්. වර්තමානයේ රනු මොණ්ඩාල් කොතැනක සිටිනවාද, තවමත් ඇය ගීත ගායනා කරනවාදැයි අපි නොදන්නව වුණත් ඇයට ලැබුණු අවස්ථාව නිසි ලෙස යොදාගත්තනම් සංගීත ශාස්ත්‍රය තුළ දිගු ගමනක් යෑමට හැකියාව ඇයට තිබුණා. කෙසේ වෙතත් අද මගේ සටහන රනු මොණ්ඩාල් පිළිබඳව නොව ජීවිතයට හිමිවන විවිධ

0: ද අවස්ථාවන් පිළිබඳව 1906 ජපානයේ ඉපදෙනවා පුංචි කොළු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන වරම් නැති වුණත් අවුරුදු 15 මේ දරුවා ටෝකියෝවේ ගරාජයක රැකියාවට යනවා. හැබැයි මේ ගරාජයේ හිමිකරු ඔහුට දුන්නු රැකියාව තමයි තමන්ගේ දරුවා බලාගන්න එක. ඉතින් මේ තරුණයා කළේ දරුවව පිටේ එල්ලගෙන මුළු ගරාජය පුරාම ඇවිදින එක. ඒ වගේමයි ඔහු දවස පුරාම නිරීක්ෂණය කළා මේ ගරාජයේ වැඩ සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ පිළිබඳව ඔහුට හොඳ අවධානයක් තිබුණා. තරුණ වයසේදී ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කම්පැනියක් වුණු ටොයෝටා සමාගමේ කාර්මික ශිල්පියෙක් විදිහට රැකියාවට බැඳෙනවා. කාලය ගත වී ගියා. ඔහු දැන් ඉතා දක්ෂ කාර්මික ශිල්පියෙක්. ඔහු අනෙක් කාර්මික ශිල්පීන්ට වඩා වෙනස්. අනෙක් අයගේ සිහිනය වුණේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ කාර්මික ශිල්පියෙක් වෙන එක. නමුත් මේ තරුණයාගේ ආසාව ඊට වඩා වෙනස්. ඔහුට අවශ්‍ය වුණා තමන්ගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කරගන්න. ඉතින් දිවා රෑ නුබලා ඔහු දැක්ක සිහිනය වුණේ තමන්ගේම කියලා මෝටර් රථ සමාගමක්. ඉතින් තමන්ගේ මෝටර් රථයක් නිපදවන්න සිහින දැක්ක මේ තරුණයාට ටොයෝටා සමාගමෙන් අදාළ පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ හසර වෙන් කරා. හැබැයි ඒ සඳහා වැය වන සියලුම මුදල් තමන් විසින් දැරිය යුතු වුණා. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවද කිව්වොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගන්න හුට සිදු වුණා. මේ විදිහට ඔහු අවුරුදු 2 බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගේ සිහින රථයේ එළි දක්වන්න බලාපොරොත්තු වෙන. එහි ප්‍රතිඵලය සිහින මෝටර් රථයේ එළි දැක්වීමයි. නමුත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ෂේප කරනවා. ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. බංකුව මත තවත් අවුරුදු කිහිපයක් ඔහුට නිදාගන්න සිද්ධ වුණා. අවසානයේ ඒ අඩුපාඩු මගහැරගත් ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත් කරනවා. සමාගමත් එය පිළිගන්නවා. නමුත් කතාව එතනින් අතර වෙන්නේ නැහැ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියදී දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙනවා. ඉතින් කිසිම ආයෝජකෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඔහු වසර ගණනාවක් ආයෝජකයන්ට ලිපි ලියනවා. අවසානයේ ආයෝජකයන් 2 ඉදිරිපත් වෙනවා ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදි කරන්න. ඉතින් මේ කාර්මික මෝටර් රථ කම්හල ඉදි වෙනවා. සියල්ල සතුටින් සිදු වුණා කියලාද හිතන්නේ? නැහැ. 1945 ඇමරිකාව විසින් ජපානයට බෝම්බ හෙළනවා. ඉතින් මේ විදිහට ඇමරිකාවෙන් ජපානයට හෙළු බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොළොවට සමතලා වෙනවා. මේ වෙනකොට මේ තරුණයා එකතු කළ මුදල් පොදිගැසු හීන යළිත් දිය වෙනවා. හිටපු තැනෙනුත් අන්තයට වැටෙනවා. නමුත් ඔහුගේ කතාවෙන් අපිට ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔහු ඔහුගේ ජීවිත කතාව මෙතනින් නතර කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොහු නව නිපැයුම්කරුවෙක්, ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඉතින් මේ තරුණයා කල්පනා කරනවා කොහොමද ආයෙත් තමන්ගේ සිහින රථයේ වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා. නමුත් මේ තරුණයා නැවත වතාවක් මෝටර් රථයක් නිපදවන්න ගියේ නැහැ. මොකද ඒ වෙනකොටත් ජපානයේ මෝටර් රථ මිල ඉතාමත්ම ඉහළයි. කවුරුවත් මෝටර් රථ මිලදී ගන්න නැති තත්ත්වයක් තමයි ඒ කාලේ උද්ගත වෙලා තිබුණේ. ඔහු ඒ නිසා ඒට පිළියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදවනවා. 1949 අශ්ව බල 3 සිහින මෝටර් බයිසිකලය ලෝකයට බිහිවෙනවා. ඒ විතරක් නෙවෙයි, සිහින මෝටර් සයිකලය ඔහුව කෝටිපතියෙකු බවට පත් කරනවා. ඔහුගේ සිහින එතනින් නතර වුණේ නැහැ. නැවත වතාවක් ඔහුගේ සිහින මෝඩ රතය නිපදවන්න ඔහු තීරණය කරනවා. මෙවර සියල්ල හොඳින් සිදුවෙනවා. අවසානයේ මොහු නිපදවූ මෝට රථය ලෝකයේ ඉතාමත්ම ජනප්‍රිය මෝට රථයක් බවට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි, අද වන විටත් කාර්මික ශිල්පියෙක් ලෙස වැඩ කරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝට රථ සමාගමක් ඔහු නිර්මාණය කරනවා. මෙච්චර අමාරු ගමනක් පසු කළ ඒ මෝට රථ සමාගම තමයි හොන්ඩා. මේ තරුණයාගේ නම තමයි සෝයිචිරෝ හොන්ඩා.
1: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
2: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය.
1: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3 ALL ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි.
3: නොමියන චරිතයක වතකුත ස්වර්ණ පත්ම රුහණ කන්නරත්න ඉදිරිපත් කරයි.

මෙරට සුභාවිත ගීතේ නිම්වලලු පුළුල් කිරීමට අනුපමේය සේවයක් කළ දශක 7කට ආසන්න කාලයක් සංගීත ශාස්ත්‍රයේ සක්‍රීයව නිමග්නව සිටි ජාතියේ යශෝරාවේ සුදුවත ඇඳි කත ආචාර්ය නන්දා මාලනිය 2026 අගෝස්තු මාස 20 දින මෙලවින් සමුගත්තේ සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ජනතාවක් සෝසයිරේ ගිල්වමින් ආචාර්ය නන්දා මාලනියනි ඔබට නිවන් සුව. මිරිහාන ආරච්චිගේ නන්දා මාලනී පෙරේරා එතුමියගේ සම්පූර්ණ නමයි. නව දෙනෙකුගෙන් සමන්විත පවුලක තුන්වැනි දරුවාව වී උත්පත්තිය ලැබුවේ 1943 අගෝස්තු මාස 23 අලුත්ගම ලෙව්වන්දුව ග්‍රාමයේදී. නන්දා මාලිනියගේ පියා වින්සන් පෙරේරා හයිඩ්‍රාමිනී ආයතනයේ සේවය කළ දක්ෂ ඇඳුම් මසන්නෙක්. ප්‍රධාන වශයෙන් එතුමා මැසුවේ කබායවල්. ඒ නිසාම එතුමා බොහෝ හය හැඳින්වුවේ කෝට් බාස්සුන් නැ නමින්. එතුමියගේ මව ලියනගේ එමිලි පෙරේරා දක්ෂ ගෘහණියක්. නන්දා මාලිනියට සහෝදරියන් 4 සහ සහෝදරයන් 4. ඇගේ දෙමව්පියන් කොටහේනේ පදිංචියට පැමිණ ඇත්තේ 1934. එතුමිය අධ්‍යාපනය සඳහා ශ්‍රී ගුණානන්ද විදුහලට ඇතුළත් වුණා. එකල ඇය පදිංචිව සිටියේ කොටහේනේ කාසි සෙට්ටි වත්තේ 7 පටුමගේ පේලි නිවසකයි. පාසලේ ගුරුතුමියක් වූ TN මාගරට් පෙරර ඇමතිනිය කුඩා නන්දා මාලිනියගේ ගායන හැකියාවන් හඳුනාගෙන නන්දා මාලිනියගේ මවගේ ආශිර්වාදයද ලැබ එවකට ගුවන් විදුලියේ සරත් විමලවීරයන් කරුණරත්න අභිෂේකරයන් එක්ව මෙහෙය වූ ළමා මණ්ඩපයේ වැඩසටහනට ඇයව හඳුන්වා දුන්නා. 1959 වසරේ ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවෙන් ප්‍රචාරය කළ කරුණරත්න අභිෂේකරයන්ගේ මෙහෙයවීම යටතේ පාත්වන ලද එයාෂිප් ගායන තරඟයෙන් ඇය ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඒ ජයග්‍රහණය නිසා ඇයට පණ්ඩිත් WD අමරදේවයන්ගේ ඇසුරට මග පෑදුනා. මේ අශෝක කොළඹගේ මහතා රචනා කළ DD දැනි මහතා සංගීතවත් කළ නන්දා මාලිනිය ගැයූ තැටිගත කළ මුල්ම ගීතයයි.

1962 දී ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ මුල්ම වර්ණ චිත්‍රපටය වූ රන්මුතුදුව චිත්‍රපටයේ යුග ගීතයක් ගැයීමට WD අමරදේවයන් එතුමියට ආරාධනා කළේ ඇගේ නිවසට පෞද්ගලිකව පැමිණීමෙන්. ඒ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් චිත්‍රපටයකට රචනා කළ මුල්ම ගීතය නන්දා මාලිනිය එදා ගැයුවේ ප්‍රවීණ ගායක නාර්ද දිසාසේකර මහතා සමගයි.

1963 දක්වා තිරගත වූ සිංහල චිත්‍රපට වෙනුවෙන් 1964 දී පැවැත්තු ප්‍රථම සරසවිය සම්මාන උරුලේදී තමන් ගැයූ මුල්ම චිත්‍රපට ගීතය වූ ගලන ගඟක ජීවිතයේ ගීතය වෙනුවෙන් නන්දා මාලිනිය හොඳම ගායිකාවට හිමි සම්මානය ලබා ගත්තා. ඒ ඇය ලබාගත් ප්‍රථම ප්‍රධාන පෙළේ සම්මානයයි. ඒ ලබා ගැනීමෙන් පසුවත් නන්දා මාලිනිය බී වික්ටර් පෙරේරා හා ප්‍රේමදාස මුදුන්කොටුව සංගීත ආචාර්යවරුන් යටතේ තම පුහුණුවීම් කටයුතු නියැළුණා. ඇය හේවුඩ් ආයතනයේ වසරක සංගීතය හැදෑරීමෙන් පසු 1963 දී ඉන්දියාවේ ලක්නව නුවර බාත්කණ්ඩේ සංගීතාශ්‍රමයට ඇතුළු වුණා. පසුව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට බැඳී 1984 දී විශාරද උපාධිය පළමු පන්තියේ සාමාර්ථයක් ලබා ගත්තා. ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමෙන් අනතුරුව අමරදේවයන්ගේ මධුවන්ති වැඩසටහනට සහභාගි වී අමරදේවයන්ට ගායනින්

ආචාර්ය නන්දා මාලනිය මෙලොව හැරදා ගොස් හමාරය. එහෙත් ඇය පිළිබඳ තතු තවමත් ඔබට කීමට ඇත. නමුත් ඒ දෑසියල්ල ඔබට පැවසීමට තරම් කාලයක් අද වැඩසටහනේ ඉතිරිව නැත. ලබන සතියේ ඒ සඳහා කාලය වෙන් කරගත හැක. එතෙක් ඔබට ඉවසා සිටිය හැකි බව මම දනිමි. අද මෙම ස්වර්ණ පද්මංගේ අවසානයට මේ ගීතය සුදුසුනවන්නේද? මහින්ද අල්ගමශූරින්ගේ පද රචනයකට තනුව හා සංගීතය නිර්මාණය කර 1970 මුල්ම පටිගත කිරීම වෙනුවෙන් මේ ගීතය ගයන්නේ අපේම ආචාර්ය නන්දා මාලනියයි. අපි ලබන සතියේදී නැවත මේ අයුරින්ම හමුවෙමු. මම රෝහණ කරුණාරත්න.

0: සමාජයක් ප්‍රගතිගාමි වෙන්නට නම් ඒ සමාජයේ ජීවත් වන මිනිසුන්ගේ හෘද සාක්ෂිය අවදි වෙලා තියෙන්නට ඕනේ. එහෙම හෘද සාක්ෂිය අවදි වෙච්ච මිනිසුන්ට තමයි අනිකා කරන වරද තමන් කළත් ඒක වරදක් හැටියට පේන්නේ. අනිකා කරන දේ වරදක් හැටියට දකිනවා නම් එය තමන් කළත්, තමන්ගේ හිතවත එක්කලත්, තමන්ගේ ඥාති එක්කලත්, තමන් අධාන කෙනෙක් කළත් ඒ වරද වරදක් හැටියට දකින්නේ හෘද සාක්ෂිය තියෙන මිනිසු. ඒ නිසා හැම විටම මිනිසු සූදානම් වෙන්නට ඕනේ තමන්ගේ හෘද සාක්ෂිය අනුව ජීවත් වෙන්නට. එහෙම කළාම තමයි සමාජයක් හැදෙන්නේ. එහෙම කළාම තමයි සමාජයක් යහමගට යන්නේ. එහෙමත් නැත්නම් මම වරද කළාට කමන්නේ, ඔබ වැරදි නොකර ඉන්නට ඕනේ කියන තැන ඉන්නවා නම් ඒක වැරදි. එහෙම හිතෙන්නේ හෘද සාක්ෂියක් නැති මිනිසුන්ට. තමන්ගේ හෘද සාක්ෂිය අනුව ජීවත් වෙන මිනිස්සු දන්නවා තමන් වරදක් කළත් ඒක වරදක් හැටියට පිළිගන්නේ කොහොමද කියන එක. මිනිස්සු අතින් වැරදි වෙනවා, දැනුවත් හෝ නොදැනුවත්. නමුත් වැදගත්ම දේ යම්කිසි ක්‍රියාවකින් පස්සේ තමන් එය තක්සේරු කරගන්නේ කොහොමද කියන කාරණයයි. තමන් එය නිසි ලෙස තක්සේරු කරගන්නවාද කියන කාරණයයි. හෘද සාක්ෂිය තියෙන මිනිහෙක් තමන් අතින් වෙන වැරද්දත් නිසි ලෙස තක්සේරු කරගන්නවා. මගේ අතින් වැරද්දක් වුණා තමයි කියන එක තේරුම් ගන්නවා. අන්න එහෙම මිනිස්සු තමයි සමාජයක් හදන්නේ. මොකද දෙවනි පියවරේදී ඔවුන් උත්සාහ කරනවා ඒ වරද නැවත නොකරන්නට. ඒ නිසා සමාජයක් හැටියට ඉදිරියට යන්නට නම් හැමතිස්සෙම හෘද සාක්ෂිය අවදි කරගෙන ජීවත් වන්න. වරද කරන්නේ ඔබද මමද කියන කාරණය නෙමෙයි. කවුරු කළත් වරද වරද හැටියට දකින්නට පුරුදු වෙන්නේ හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු.
1: හද බැඳි ගීතය හදවතේ ගැඹුරු තැනක සිට ඔබට
2: මහින්ද දිසානායක දියුල්ගනේ ඉදිරිපත් කරයි.
3: හද බැඳගත් ගීයක අසිරිය විඳගන්නට අදත් ඔබට ඉතා අර්ථාන්විත රසබර ගීතයක් එක්ක ඔබත් එක්ක ඒකාත්මික වෙන්න අපි හිතුවා. අපේ ජීවිත දැනුම ඇතිවේවි. අමාරු ජීවිතේ කියව ගන්න අපිට ලැබේ. රසඥතාවේ ලැබේ. ජීවිතාවබෝධය ලබන්න මේ ගීය ඔබට සමීප වෙයි කියලා අදත් හිතනවා. මේ අපූරු ගීතය ගායනා කරන්නේ පද්මශ්‍රී පණ්ඩිත අමරදීමයන්, පද රචනා කළේ KDK ධර්මවර්ධනයන්, සංගීතවත් කළේ මහාචාර්ය සනත් නන්දසිරිතුමා. අපේ ජීවිතවල යථාර්ථය ගත්තොත් ළමා කාලේ, තරුණ කාලේ, ඉන්පස්සේ මහලු කාලේ. මහලු කාලයේදී හදාගත්ත දරුවෝ ටික සීසීකඩ ගිහිල්ලා නම් තමන්ගේ පනසේ ආදරය කරපු බිරිඳ මිය ගිහිල්ලා තමන් හැර ගිහිල්ලා නම් මහගෙදර තනි වෙලා ඉන්නවා නම් එදාට ජීවිතේ කොහොම වේද, කොහොම දැනේද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒ ගීතේ තමයි මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කියන ගීතේ. මේ ආරම්භ වෙන්නේ ඔය කතාව. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා, කවුළු අතරින් හිලිකඩිනවා, මල් පැණි වඩියක උණුසුම ලබන්නට යන්නට ඕනේ කඩමණ්ඩිය වෙත. තනිකම, පාළුව, කාන්සිය මේ ඔක්කොම එක්ක තනි වෙච්ච ඔහුට පුංචි හරි හිතේ සතුට සහනයක් ලැබෙන්නේ හිතේ දුක නැති කරගෙන පුංචි මල් වඩියකින් හිත සනීප කරගන්න ලැබුණොත්. එකම එහෙම නැත්තම් මදුවිතකින් මේ ඔක්කොම දුක නැති කරන්න පුළුවන් කියලා තමයි ඔහු හිතන්නේ. එහෙම හිතලා ඔහු ගෙදරින් එළියට පොද වැස්සෙම එළියට බහිනවා. ඔය වටේ ජීවත් වෙන පරිසරයේ අපි හිතලා බලන්න මේ වගේ ජීවිත කොච්චර තියෙනවද අපි වටේ. බල්ලෝ, පූසෝ, සුරතල්ලු ඇති කරන්නේ ඔය කියන වයසේ අය, ඔය කියන පාළුව තනිකම මකා ගන්න කියලා අපි දන්නවා. තනිකම නැත්තම් තනියෙන්ම තනියෙන් තනි වෙලා ගෙවල් වලට ඇතුළෙම මැරිච්ච අය ගැන අපි කොච්චර අපිට අහන්න ලැබෙනවද. ඒ ජීවිත කියවීම මේ ගීතේ තියෙන්නේ. කබායිරිලා ඊට කමක් නැහැ, කවුරු බලන්නද, කවුරු දකින්නද, මා දැන් මහලුවේ, මා දැන් මහලුවේ. කෙනෙක් මහලු වයසට ගිහිල්ලා මා දැන් මහලුවේ කියලා හිතන්න කියන්න පුළුවන් නම් අනේ ඒකම තමයි ජීවිතේ යථාර්ථයේ තේරුම් ගත්තා කියලා කියන්නේ. වයස කියන්නේ ඉඩක්කමක් කියලා හිතන වට වඩා මං හිතන්නේ මේ යථාර්ථයේ තේරුම් ගැනීම තමයි වටින්නේ කියලා ජීවිතයකට. ඒ විදිහට හිතන්න ඕන නිසා තමයි පදරචකයා දෙසරයක්ම මා දැන් මහලුවේ කියලා ලිව්වේ. ඉස්සර තරුණ කාලේ වගේ නෙවෙයි, වයසට ගියපුවාම ඇඳුම් ගැන උනත් සැලකිල්ලක් අඩු වෙනවා. ඔබ දන්නවා ඉස්සර ලස්සන්ට ඇඳි බලාගෙන ඉන්න අය, වටේ ඉන්න අය ගැන හිතලා, ඒ දැන් ඔහුට පුළුවන් ඉරිච්ච කබාය උනත් ඇඳගෙන යන්න. ඒක තමයි මහලුවේ කියලා කියන්නේ. පාරට බැස්සම නොවැසී ඉතල වැඩි, තනිකම ඊට වැඩි, හිරිපොද වැස්සේ එකම කුඩේ යට තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ මමත් ඔහොම ඊ හැටි මතකයි. මට හොඳ හැටි මතකයි. මල් පැණි වඩියක රස බලන්ඩ ඔහු දැන් යන්න යනවා. ඊට ඉස්සරහින් ඔහුට ඉස්සරහින් ඔහුට පේනවා අඩා අඳුරේ වැස්සේ කුඩයක් ඇට ආදරයෙන් තුරුළු යන යුවලක් ජෝඩුවක් ඔහුට දකින්න ලැබෙනවා. තම බිරිඳත් එක්ක ඉස්සර කාලයේ ආදරවන්තිය වෙලා ඉන්නකොට ওই විදිහට ගියපු හැටි ඔහුට නැවත නැවත හරියට මතක් වෙනවා. ඔහුගේ හිත මේ සිද්ධිය නිසා පෑරෙනවා. මේ විසකින් ගත උණුසුම් වූද සිත උණුසුම් වේද, එපායිපා මේ විත මගේ දෙතුළට ආපසු මගේ කුටියට යනවා, මා ආපසු යනවා. ඔහු මේකෙන් හිත තැලිච්ච නිසා, හිත රිදිච්ච නිසා ඔහු මොකද කරන්නේ මේ සිද්ධියෙන්? ඔහු ආපසු ගෙදට්ටිනවා. එහෙම නැතුව නෑ නෑ මං යනවා කියලා ගිහිල්ලා මීවිත හොයාගෙන ගියේ නෑ. අරකින් හිත තැලිච්ච හින්දා ඔහුට ඒක ගොඩක් තදින් දැනුණා. මේ පාළුවත් තනිකමත් එක්ක මේ ජීවිතේට. එහින්දා ඔහු ආපසු

0: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
1: වෙන්න ඇති මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා ගොවිතැන් කළ දැන් වයසට ගිය ටෙෂූ කියන ගොවියට ඉටි එකම අශ්වය හිටපු හැටි පැනලා ගියා. ඉතින් ටෙෂූ හිතාගත්තා, කම්මක් නෑ, මට දැන් වැඩිය හේන් කොටන්නත් බැරි එකේ, ඔය අශ්වය ඔන්නෙහි ගියාදෙන් කියලා. ඒ වුණාට ටෙෂූගේ අසල් වැසියෝ ඇවිත් දුක් වුණා. අනේ ටෙෂූ, ඔබට හිටි එකම අශ්වය ඔබ හැරදා ගියා නේද? අපට නම් හරි කනගාටුයි. ඔබට නම් නරක කාලයක්ද කොහෙද මේ? ටෙෂූ වැඩිය කතා නොකරන නිහඬතාවට කැමති කෙනෙක්. ඉතින් මේ අසල්වැසියන්ගේ අනාවැකියට ඔහු නිකම්ම "ඕ වෙන්න ඇති" කියා පිළිතුරු දුන්නා. ඊළඟ දවසේ ඔන්න අශ්වය ආපහු ආවා. නිකම්ම නෙවෙයි, තවත් ශක්තිමත් අශ්වය තුන් දෙනෙකුත් එක්කයි. මේක දැකපු අසල්වැසියෝ ආයෙමත් ඇවිත්, "හප්පා, කොයි තරම් ලැබීමක්ද මේ! දැන් ඔබට කිසිම මාංශයක් නැතුව ගොවිතැන් කරන්න පුළුවන්. මේ අශ්වය හරිම හැඩි දැඩි. ඔබට නම් හොඳ කාලයක්මයි ලැබලා තියෙන්නේ" කියමින් සතුටු වුණා. ටෙෂු ඉතින් කලින් වගේම "ඕ වෙන්න ඇති" කිව්වා. පහුවෙන්දා ටෙෂුගේ තරුණ පුතාට ආස හිතුණා එයින් එක ශක්තිමත් අශ්වයෙක්ගේ පිට උඩ නැගලා පොඩි සවාරියක් යන්න. අනේ ඒ අලුත් අශ්වය හීලෑ කරලවත් තිබුණේ නෑනේ. අශ්වය ටික දුරක් ගිහිල්ලා උඩ පැනලා කැරකිලා හැරිලා මේ ළමයව බිම දැම්ම කොහොම හරි. හීලෑ නොකළ අශ්වය ඉතින් එහෙමනේ. ළමයාගේ කකුල දෙකටම කැඩුන මේ අකර තැබ්බෙන්. ඉතින් එයාගේ අසල්වැසියන් ආයෙත් ගෙදර ඇවිල් පුතාගේ කකුල කැඩුන එක ගැන දුක් වුණා. "මේ ළමයාගේ අපල කාලයක්ද කොහෙද නේද?" ටෙෂු ඒ වෙලාවෙත් කිව්වේ එකම දෙයයි, "දන්නානේ, ඕ වෙන්න ඇති" කියලා තමයි ඒ වෙලෙත් පිළිතුරු දුන්නේ. ටෙෂු ඉතින් බොහෝම ඉවසීමෙන් පුතාගේ කකුලට බෙහෙත් බැඳලා තෙල්ලෙම ගාලා පුතාට ඇඳේම ඉන්න ඇරියා. දවස් දෙකයි ගියේ. රජතුමාගේ භට කණ්ඩායමක් මේ ගමට ආවා. රජතුමා අසල ප්‍රාන්තයක් සමග යුද්ධයට යන්න සූදානම් වෙනවලු. ඒ සේනාවට තරුණ පිරිමි ළමයින්ට අනිවාර්යෙන් බැඳෙන්න කියන නියෝගයක් ඒක. ඒ පයින්ඩකාර භටයෝ ගෙයක් ගෙයක් ගානේ ගිහින් තරුණ පිරිමි ළමයින්ව හොයලා හොයලා ඇදගෙන ගියා යුද්ධයට බඳව ගන්න. ඒගොල්ලෝ ටෙෂුගේ ගෙදරට ආවා. ටෙෂුගේ තරුණ පුතා කකුල කැඩිලා ඇඳේ දිගා වෙලා වේදනාවෙන් ඉන්නවා දැකලා භට කණ්ඩායම ආපහු ගියා. ඉතින් පහුවෙන්දා ටෙෂු මුණ ගැහෙන්න ආවේ කවුද කියලා දන්නවනේ? අන්න හරි, අසල්වැසියෝ තමයි. ළමයාගේ කකුල කැඩුන එකෙන් ඔයාට ලොකු වාසියක් වුණා නේද ටෙෂු? යන්තම් පුතාව බේරගත්තා. ඉතින් ඒකටත් ටෙෂුගේ පිළිතුරු වුණේ මොකද්ද කියලා දන්නවනේ? "ඔව් වෙන්න ඇති" කියන එකම තමයි. තමන්ට සිදුවන හැම දෙයක්ම, තමන්ගේ ඉදිරියට පැමිණෙන හැම වෙනසක්ම උපේක්ෂාවෙන් දරා ගැනීමට මේ සෙන් දහම හැදෑරූ ගොවියට පුරුදු වෙලා තිබුණා. අන්න ඒකයි.

ඔබ ගැයූ ගීතය හැටියට අද අපි තෝරාගත්තේ තවත් රසවත් ගීතයක්. මේ ගීතය ලිව්වේ දයාද ෆොන්සේකා, සංගීතවත් කළේ උපාලි කන්නංගර, ගීතය ගායනා කළේ මිල්ටන් මල්ලවාරච්චි. අද මේ ගීතය ඔබ වෙනුවෙන් ගායනා කරන්නේ අශේන්ද්‍ර කුරුපුආරච්චි.

0: පහන් සිතින් එක්වන්නට ශනිදා සාදය.
1: ස්ටීවන් හෝකින් ලෝක ප්‍රකට විද්‍යාඥයෙක්, ගත්කතුවරයෙක්. වයස අවුරුදු 21 ඔහුට මෝටර් නියුරෝන් කියන රෝගය වැළඳෙනවා. වෛද්‍යවරු කිව්වේ ඔහු තව අවුරුදු 2 ජීවත් වෙන්න කියලා. ඒත් අවුරුදු 2 සීමාව අවුරුදු තව 50ක් දක්වා දික් කරගන්නට ස්ටීවන් හෝකින්ට පුළුවන් වුණා ඔහුගේ ශක්තියෙන්. ඔහු සිය ජීවිත කාලයම ගත කළේ රෝද පුටුවක. ඔහුට කතා කරන්නට හැකියාවක් තිබ්බේ නැහැ. ඔහු අදහස් ප්‍රකාශ කළේ විශේෂිත වූ යන්ත්‍රයක් හරහා. නමුත් මේසා අපහසු ජීවිතයක් රෝද පුටුවක ගත කරමින් සිටියදීත් ඔහු ලෝකයට විශාල විද්‍යාත්මක සොයා ගැනීම් රාශියක් ලබා දුන්නා, දායාද කළා. ඔහු විද්‍යා පොත් රාශියක් ලෝකයට දායාද කළා. ඒ ඔහුගේ මානසික ශක්තිය නිසා, දැඩි අධිෂ්ඨානය නිසා. ඔහු මෙහෙම කියනවා, විශ්වයට සීමාවක් නෑ. මිනිසුන්ගේ උත්සාහය සීමා රහිතයි. ජීවිතය ඇතිතාක් මිනිසුන්ට බලාපොරොත්තු තියෙනවා. ඔහු ඒ බව ලෝකයට ඔප්පු කර පෙන්වා දුන්නා. මිනිසුන්ගේ ශක්තියෙන් කොයිතරම් දේ කරන්නට පුළුවන්ද කියන දේ ඔහු රෝද පුටුවක හිර වෙලා ඉඳගෙන අපට පෙන්වලා දුන්නා. ඉතින් ඔහු පෙන්වා දුන් ඒ මග යන්නට, ඒ ශක්තිය ලබා ගන්නට අපි කීයෙන් කී දෙනෙක් උත්සාහ කරනවාද? උත්සාහ කරනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ කියන කාරණය අපි හැම විටම කියනවා. නැත්තේ එකම දෙයයි, අපේ අධිෂ්ඨානය, අපේ ආත්ම ශක්තිය, අපේ ආත්ම විශ්වාසය. මිනිසුන් හැටියට නැගී සිටින්නට මේ සියලු දේ අපට අවශ්‍ය වෙන බව ස්ටීවන් හෝකින් අපට පෙන්වලා දීලා තියෙනවා.
2: අයියෝ මාමා, මම ගියර් පොල්ල එල්ලා හිටාම මම කොහොමද ගියර් ගන්නේ? පොඩ්ඩක් පැත්තකටලා ඉන්නකෝ.
3: හරි හරි හරි කොළු, මම පොඩ්ඩක් මෙහාට වෙන්නම්කෝ. කොහෙද මේ සෙනග කන්දරාවත් එක්ක මොකක් කියලා අල්ලගන්න? අල්ලගන්න තැනකුත් නැහැ නෝ.
2: අන්න එහෙම.
3: හරි හරි, බස් එක තේ පොඩ්ඩක් නවත්තනවා. කට්ටිය බැහැලා ගිහිල්ලා තේ බීලා එන්න.
4: තේ කඩයක් කිව්වට ඒක ලඩයක් නේ බං. අර මාළුපාන් සතියක් විතර පරණයි මයි හිතේ.
2: ඒක තමයි බං මාත් හිතුවේ. මල කෙලියයි. ඕ බං මේ ගියර් පොල්ල.
4: මොකක්?
2: ගියර් පොල්ල බං, ගියර් පොල්ල. ඒක නැහැනේ.
4: මොකද කොළු කවදරයක් වද්ද?
2: හරි වැඩේනේ මාමා. ගියර් පොල්ල නැහැනේ.
4: ගියර් පොල්ල කිව්වේ අර උඹ එලිලා දඟලා දඟලා ආපු එකද?
2: වෙන මොකද්ද ඉතින්?
4: ඔන්න වලහන් නාකින්ගේ හයියම්මක. කොළඹ ඉඳලා මයිංගලේට එනකල් මං බලන් හිටියා උඹ ඒක ගලව ගන්න හදපු දැඟලින්න. එච්චර වෙලාවක් දඟලලාත් උඹට ඒක ගලව ගන්න බැරි වුණානේ. ඒත් උඹලා දේබි වීන සුරංගුවෙන් මං එක සුරස් ගාලා ගලිවා. අන්න පොල්ල උඹේ පුටුව යට. දැන්වත් ඉතින් උඹට බස් එක නිවිහැන එහෙලෙව් එලෙව් හැකි.
1: චින්තක සිරිකුමාර, ගාමිණී පැලැඳ. පිටපත ගාමිණී පැලැඳ. ලබන සතියේ එළඹෙන්නේ සාහිත්‍ය මාසය. සාහිත්‍ය මාසයේදී අපි පොතපත ගැන විශාල උනන්දුවක් දක්වනවා. ඉතින් ඔබත් සාහිත්‍ය මාසය තුලදීවත් ඔබේ දරුවාට පොතක් අරගෙන දෙන්න, පොතක් මිලට ගෙන දෙන්න, පොතක් කියවන්න පුරුදු කරන්න. ජංගම දුරකථන වලට හිර වෙලා ඉන්න අපේ දරු පරම්පරාව එයින් ගලවා ගන්නට ඔබට පුළුවන් වේවි ඒ වගේ උත්සාහයක් දරුවොත්. මොකද පොතපත කියවන දරුවන් තමයි සමාජය ඉදිරි

ඉදිරියට ගෙන යන දරුවන් බවට දවසක පත් වෙන්නේ. ඉතින් ඔබ ඔබේ වගකීම හරියට ඉටු කළොත් පොතපත කියවන දරු පරම්පරාවක් හදා ගන්නට පුළුවන්. ඒ උත්සාහය අමතක කරන්නට එපා. ඉතින් අදත් ශනිදා සාදයෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. මම එයින් ගලවා ගන්නට ඔබට පුළුවන් වේවි ඒ වගේ උත්සාහයක් දැරුවොත්. මොකද පොතපත කියවන දරුවන් තමයි සමාජය ඉදිරියට ගෙන යන දරුවන් බවට දවසක පත් වෙන්නේ. ඉතින් ඔබ ඔබේ වගකීම හරියට ඉටු කළොත් පොතපත කියවන දරු පරම්පරාවක් හදා ගන්නට පුළුවන්. ඒ උත්සාහය අමතක කරන්නට එපා. ඉතින් අදත් ශනිදා සාදයෙන් සමුගෙන යන්නටයි